නකොන මානෙන තිපෑනි කරවා මැනස්සෙන ආස්සෙ පුනයි තපොන් තෙමැරෑයි පොන්ඩෙකි කනුවන් දෙමැරුපේ මැනැස්සෙන ආස්සෙ පුන යෝනපි කෙනෙපෙවු තෙවුනෝනෙකි කනුවන් දේමී මැනැස්සෙන ආස්සෙ පුන යෝනපි එසෝ අනවසූ තාපරු යෝන කිරිස්මැස් ආතරවා කනුවන් තෙරය මැනැස්සෙන ආස්සෙ පුන යෝන් තපිත උයමයන් ආතපිත උයමෙන්යකි අවනවසූන කපැන යෝන්නෙ කුණව් ආන් තාපක කමාමෙන යැයි සකෝස මෙතන නුකාවකි නිකෝංගින් ගමි මොස්තිරවන්තිරෝ තෙමානේ තෙතරි තෙසෙපු ඇපැසෙන් තංගිර කිරෝර ඇතියපුව අයිවා උන්කොනනවා ඉසූ අපගින් නකි තෝප වංගා වපි මානෝවා න්තියවත පුයිනන් තේනාපොන් පුකෙන මෙතන යපොන කොරෝ රකින සෙන කරවුනනොරා පපොන් නයෝ තෝ කිරණ කපැනේ සිකයි තවතේ අතුවයි පුකෙන මෙයවුනා අයසන් නංගන්න Rapatana evene indau iron nasina. Karumateis kapiri. Ion muripenua inikunau. Awane meiro ya nausu. Ion tarawa awanikunau. Aika asikui meina metangirana. Aya tangiraki iriana tianine apentiroi metakapaya.